ප්‍රුණතේ පනීතිකාතේ පවතා සදගොරය පරපුරේ මෙනවන්තනාන ගොල් ජනලාගේ වාජී අනතුරේ වාහිගුරුජිකා කල්සා.